0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me arambavanne SBS Kuan Vidhuliye Sinhala Sevayai. Kuan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathanayen.
2: Subama suba udasanak prarthana karamin piliganna oba selu denama. අද SBS සිංහල සේවයේ සජීවී වැඩසටහනට දින අද මැයි මාසයේ 11 වෙනිදා SBS සිංහල සජීවී වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම දිනේෂ් ලේනගේ. හොඳයි, ඉතින් අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ මෙල්බර්න්හි SBS ගුවන්විදුලි මැදිරි සංකීර්ණයේ සිටයි. ඉතින් සුපුරුදු පරිදි වැඩසටහන ආරම්භයේදී අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික හිමිකරුවන් පිළිගන්න අපි කැමැති. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ වුරුන්ජරි වොයුරුන් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපගේ ගෞරවය පුද කර සිටිනවා. හොඳයි, ඉතින් අදත් අපි ඔබට විශේෂාංග කිහිපයක්ම ගෙනල්ලා තිනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාවේ දේශපාලන බල පෙරලියක් සිදුවේද කියන කාරණාව සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනා අවධානය යොමු කරලා තිනවා. විශේෂයෙන්ම මේ පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගේ නායකත්වයෙන් වන් නේෂන් පක්ෂය විශාල ජනප්‍රසාදයක් ලබා ගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම පක්ෂ දෙකෙන් මේ එකක් වෙන ලිබරල් පක්ෂයට වඩා ජනප්‍රියතාවයක් මේ වන් නේෂන් පක්ෂය ඇතැම් ඡන්ද බල ප්‍රදේශවල ලබාගෙන තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් පසුගිය සෙනසුරාදා පැවතුණා ෆාරා කියන මේ ඡන්ද කොට්ටාසේ, ඒ කියන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තියෙන මේ ඡන්ද කොට්ටාසේ මැතිවරණයක්. ඉතින් මේක පැවැත්ුණේ ඇත්තටම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම විපක්ෂ නායිකාව වන සූසන් ලී පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනෙන් ඉවත් වුණාට පස්සේ ඒ වෙනුවට නව මන්ත්‍රී වරේකෝ මන්ත්‍රීවරයක් තෝරා ගැනීම සඳහා තමයි මේ මැතිවරණය පැවැත්ුණේ. ඉතින් මේක මේ මැතිවරණ කොට්ටාසේ ලිබරල් පක්ෂයේ ඡන්ද බල ප්‍රදේශයක් විදිහට තමයි වසර ගණනාවක්ම පැවැතුණේ. නමුත් පසුගියදා පැවති මේ මැතිවරණයෙන් ලිබරල් පක්ෂය අභිබව පොලින් හැන්සන් මන්ත්‍රීවරියගේ වන් නේෂන් පක්ෂය සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. ඉතින් මේක ඉතාම සුවිශේෂී තත්ත්වයක්. ප්‍රධාන පක්ෂයක බලකොටුවක් වෙලා තිබ්බ මේ ඡන්ද බල ප්‍රදේශයේ වන් නේෂන් පක්ෂය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඉතාම සුවිශේෂී අවස්ථාවක්. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තමයි අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනෙන්නේ. ඊට අමතරව ඊයේ දිනයට යෙදුණ මවවරුන්ගේ දිනය, ඉතින් ඒ වෙනුවෙන් සැමරීම් සිදු කළා. ඉතින් ඔබත් යම් ප්‍රමාණයකට හෝ ඒ වෙනුවෙන් සැමරීම් සිදු කරන්නට ඇතයි කියලා අපි සිතනවා. ඉතින් මේ මවවරුන්ගේ දිනය වෙනුවෙන් SBS සිංහල සේවය සැකසූ විශේෂාංගිකුත් අද අපි වැඩසටහන අතරතුරදී ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ නෙගටිව් ගියරින් ක්‍රමවේදයට යම් වෙනස්කම් ගෙනෙන්න ලේබර් පක්ෂය මේ වන විට, ලේබර් රජය මේ වන විට තීරණය කරලා තියෙනවා. ඉතින් හෙට තමයි අයවැය ප්‍රකාශයට පත්වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපිට අයවැයදී දැනගන්නට පුළුවන්. නමුත් මේ නෙගටිව් ගියරින් ක්‍රමවේදය මේ ගෙනෙන යන යෝජනා නිසා ඇතිවෙන පුළුවන් බලපෑම සම්බන්ධයෙන් අපි SBS සිංහල සේවය විදිහට සිදුකළ සාකච්ඡාවක් අද වැඩසටහන අතර තුරදී ඔබ වෙත ගෙනෙන්නත් අපි සූදානමින් ඉන්නවා. ඉතින් රැඳී සිටින කියලා ආරාධනා කරනවා දිගටම SBS සිංහල සේවය සමගින් පැයක් පුරාවට අද දවසේ මේ විශේෂාංගත් එක්ක. ඉතින් වැඩසටහන ආරම්භ කරන්නේ සුපුරුදු පරිදි දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. ඉතින් අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්නේ SBS සිංහල සේවයේ නිෂ්පාදිකා තිසරණි විජේ බණ්ඩාර. ඉතින් සිඩ්නි නුවර ඉඳලා තමයි තිසරණි ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙනෙන්න සූදානම් නින්නේ. හොඳයි, එහෙනම් ඉතින් අපි මෙදිරිය බාර කරනවා තිසරණීට අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න.
3: අද මැයි 11 වනදා සඳුදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම තිසරණී විජය බණ්ඩාර. සිරස්තල ෆාර බලය වන් නේෂන් පක්ෂයට වෙස්ටර්න් සිඩ්නි වෙත මීළඟ අවධානය යොමු කරන බවට ප්‍රකාශයක්. පාරිසරික නීති වෙනුවෙන් ෆෙඩරල් අයවැයට අමතර ඩොලර් මිලියන 500ක්. මැද පෙරදිග අර්බුදය හමුවේ සුපිරි වෙළඳ සැල්වල භාණ්ඩ මිල ඉහළ යන ලකුණු. තමිල්නාඩු නව මහා ඇමති ලෙස තලපති විජේ දිවුරුම් දෙයි. 2027 AFC පාපන්දු ලෝක කුසලානේ සොකරූස් ඩී කාණ්ඩයට. පුවත් සවිස්තරව. ෆාර බල ප්‍රදේශයේ ඡන්දදායකයන් විසින් ඉතිහාසයේ පළමු වරට ලිබරල් සංධානයට පරිබාහිර අපේක්ෂකයෙකුව පත්කරගෙන තිබෙනවා. වන් නේෂන් පක්ෂයේ ඩේවිඩ් ෆාලි විසින් මෙලෙස ෆාර ආසනය දිනාගෙන ඇත්තේ 2PP ඡන්ද ක්‍රමය යටතේ 59% ප්‍රතිශතයක් හිමිකර ගනිමිනුයි. මෙම ආසනය වසර 25ක් මුළුල්ලේ හිටපු ලිබරල් නායිකා සූසන් ලී යටතේ පැවතුණා. ඡන්ද ප්‍රතිඵලවලින් පක්ෂයට ඇති ජනතා ආකර්ෂණය පෙන්නුම් කරන බවත් වෙස්ටර්න් සිඩ්නි පෙදෙස වෙත මීළඟ අවධානය යොමු කරන බවත් වන් නේෂන් පක්ෂය පවසනවා. ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අයවැයට අමතර ඩොලර් මිලියන 500ක් එක්වනවා. ඒ ජාතික පාරිසරික නීති දියුණු කිරීම සහ යවත්කාලීන කිරීම වෙනුවෙන්. නිවාස බලශක්ති සහ ඛනිජ වැනි වැදගත් ව්‍යාපෘති සඳහා වන පාරිසරික අනුමැති කඩිනම් කිරීමට මෙය උපකාර වනු ඇති බවයි භාණ්ඩාගාරික ජිම් චාමර්ස් කියා සිටියේ. තවත් නිවාස ඉදිකිරීමට සහාය වීම සඳහා මාර්ග, ජලය, විදුලිය සහ මලාප වාහන ඇතුළු යටිතල පහසුකම් වෙනුවෙන් රජය ඩොලර් බිලියන 2ක් ප්‍රකාශයට පත් කිරීමද සිදු කළා. SBS වෙත අදහස් දැක්වූ භාණ්ඩාගාරිකවරයා කියා සිටියේ තරුණ ඕස්ට්‍රේලියානුවන්ට වැඩි අවස්ථා සඳහා අවකාශයේ සැලසීමද මෙම අයවැයේදී සාකච්ඡාවට ලක් කරන බවයි.
4: We have to see what's in the budget on Tuesday night. You know, we've made it really clear that when it comes to some of the issues that have been speculated about, our focus in housing is on housing supply. The challenge begins there, but it doesn't end there. The status quo in the housing market and the tax system is unfair, and that makes it unacceptable to us. We will respond to some of those legitimate concerns that people have about intergenerational fairness and other issues.
3: සුපිරි වෙළඳ සැල්වල භාණ්ඩ මිල නුදුරේ දීම ඉහළ යෑ හැකි බව ඕස්ට්‍රේලියාවේ ආහාර කර්මාන්තය පවසනවා. ඒ මැද පෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන ප්‍රවාහන සහ නිෂ්පාදන මිල ඉහළ යාම හේතු වෙනුයි. හෝමස් සමුද්‍ර සන්ධියේ ගමනාගමන අවහිරතා සමග ඉන්ධන සහ පොහොර නැවගත කිරීම පහළ බැස තිබෙනවා. ඔස්ට්‍රලියන් ෆුඩ් ඇන් ග්‍රොසරි කවුන්සිල් නියෝජනය කරමින් ස්කොට් මැග්‍රාත් කියා සිටියේ සැපයුම් දාමේ සෑම අංශයක්ම පීඩනයකට ලක්ව ඇති බවයි. දැන් විදෙස් පුවතක්. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහා ඇමති ලෙස සී ජෝසප් විජේ දිවුරුම් දුන්නා. තමිල්නාඩු මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය වන TVK ආසන 108ක් දිනාගත්තා. සෙසු පක්ෂ කිහිපයක සහාය හිමිවීමත් සමගම ඔහුට ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය බහුතරයද හිමි වුණා. DMK සහ AIA DMK අතර දශක ගණනක් තිස්සේ පැවති දේශපාලන ඒකාධිකාරයේ බිඳ දැමීමට නව මහා ඇමතිවරයා සමත් වුණා. දැන් ක්‍රීඩා පුවතක්. 2027 AFC ආසියානු පාපන්දු කුසලානය සඳහා තරඟ වැදෙන රටවල කණ්ඩායම් විස්තර නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ජාතික පිරිමි පාපන්දු කණ්ඩායම වන සොකරූස් ඩී කාණ්ඩයටයි ඇතුළත් වන්නේ. තජිකිස්තානය, ඉරාකය සහ සිංගප්පූරුව ඩී කාණ්ඩේ අනෙක් රටවල් ලෙස සඳහන්. සොකරූස් කණ්ඩායම පළමුවරට ආසියානු කුසලානය සඳහා 2007 ක්‍රීඩා කළ අතර 2015 තරඟාවලි කිරුළ දිනා ගැනීමටද සමත් වුණා. පුවත් සමාප්තයි. දිනපතා පුවත්වලට සවන් දෙන්න sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

0: පොලින් හැන්සන් මන්ත්‍රීවරිය නායකත්වයේ දරන One Nation පක්ෂය වර්තමානයේ වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂවලට විශාල අභියෝගයක් බවට පත්වෙමින් ඉන්නවා. New South Wales ප්‍රාන්තයේ පසුගියදා පැවති එක් මැතිවරණයකදී ඔවුන් ලිබරල් පක්ෂයේ ප්‍රධාන ආසනයක් ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තියෙනවා. ලිබරල් පක්ෂයේ හිටපු නායිකාව වගේම හිටපු විපක්ෂ නායිකාව වන සූසන් ලී පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමත් සමග ඒ වෙනුවෙන් නව මන්ත්‍රීවරයෙකු තෝරාගන්න මේ මැතිවරණය පැවැත්ුණා. මේ ලැබපු සුවිශේෂී ජයග්‍රහණය ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. New South Wales ප්‍රාන්තයේ ෆාරා කියන ආසනය ලිබරල් පක්ෂයේ ප්‍රබල ආසනයක් ලෙස බොහෝ කලක් පැවතුණා. මේ ආසනය ඔස්ට්‍රේලියාවේ 10 වෙනි විශාලතම ඡන්ද කොට්ටාසය වෙනවා. මේ ඡන්ද බල ප්‍රදේශය වර්ග කිලෝමීටර 126,000ක් පමණ වෙනවා. මේක ඊටාම විශාල ඡන්ද කොට්ටාසයක්. මේ ඡන්ද කොට්ටාසයේ ප්‍රමාණය අයිස්ලන්තය, දකුණු කොරියාව සහ ඔස්ට්‍රියාව වගේ ඇතැම් රටවලටත් වඩා විශාල වෙනවා. පසුගිය වසර 70ක කාලය තුල මේ ආසනය සඳහා නැෂනල්ස් පක්ෂය හෝ ලිබරල් පක්ෂ මන්ත්‍රීවරුන් පමණක් පත් වී තිබුණා. නමුත් එම තත්වය වෙනස් කරමින් ලිබරල් පක්ෂය පරාජයට පත් කිරීමට ඡන්දදායකින් මෙවර කටයුතු කර තිබෙනවා. ලිබරල් පක්ෂයේ හිටපු නායිකා සූසන් ලීගේ ඉවත්වීමත් සමග පාර්ලිමේන්තුවේ හිස්සූ එම ආසනය සඳහා මේ ජනතාව ලිබරල් පක්ෂ අපේක්ෂකයෙකු නැවත පත්කර ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පසුගිය සෙනසුරාදා ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී පැය දෙකක් ඇතුළත ලිබරල් පක්ෂය 30%කින් පමණ තම ඡන්ද පදනම අඩු කරගෙන ඇති බවට පෙනෙන්නට තිබුණා. නමුත් මේ ගැන තමන්ට පසුතැවීමක් නොමැති බව ලිබරල් පක්ෂය වෙනුවෙන් මේ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂිකාව වන රේසා බට්කෝස්කි පැවසුවා.
1: Obviously, this by-election result didn't go the way that we all had hoped, but I'm still so incredibly grateful for the experience. It really has been the best experience of my life, and I wouldn't change a thing.
0: One Nation පක්ෂයට මේ මැතිවරණයේදී වැඩි වාසි පවතින බව විශේෂඥයන් මින් පෙර පවසා තිබුණා. One Nation පක්ෂ අපේක්ෂක ඩේවිඩ් ෆාලි සෙනසුරාදා රාත්‍රිය වන විට මූලික ඡන්ද ප්‍රමාණයෙන් 42%ක් පමණම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. තමන් ලැබූ මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔහු ඔහුගේ සහායකින්ට සහ ඡන්දදායකින්ට ස්තුති කර සිටියා.
2: The biggest achievement I think that my career has delivered to me, but it's also the most passionate, most euphoric experience I've had. It's a job that I've got, and that job is for you and you and you, and all the way up to Pooncarry, all the way up to Hillston, all the way across to Holbrook. We're all the way down to Golgol, all the way through to Balranald and Hay, and right along the Great Murray River, and then back here in Albury.
0: මෙහිදී පක්ෂයට වඩා මේ අපේක්ෂකයාට තමන් කැමති බව ඇතැමුන් පවසා සිටියා.
3: Because I've known him for 45 years. Well, because he's a go-getter, mate. He will fix this area.
0: නමුත් ප්‍රධාන පක්ෂවලට වඩා වෙනස් වූ විකල්පයක අවශ්‍යතාවය තමන්ට ඇති බව ඇතැමුන්ගේ අදහස වුණා.
4: We got a personal question. Who did you vote for today?
5: One Nation.
4: And why is that?
5: Because we need a change.
0: මේ ඡන්ද කොට්ටාසය තුල One Nation පක්ෂයට ඡන්දදායකින්ගේ විශාල කැමැත්තක් දක්නට ලැබුණත් එය රටපුරා පවතින තත්වයක් නොවනු ඇති බව නැෂනල්ස් පක්ෂ නායක මැට් කැනවන් පැවසුවා. නමුත් One Nation පක්ෂයෙන් දේශපාලනිකව එල්ලවන අභියෝගවලට මුහුණ දීමට තමන් සූදානම් බවත් ඔහු පවසා සිටියා.
6: I'm going to cop it on the chin, whatever the result, because we've got to take that feedback, and so I understand that the people want change.
0: මෙය One Nation පක්ෂයේ ලැබූ ඉතාම සුවිශේෂී ජයග්‍රහණයක් බව පක්ෂ නායිකා පොලින් හැන්සන් මන්ත්‍රීවරිය පවසා සිටියා.
7: This election is going to be a turning point for Australia, because this will be the first One Nation seat that's won in the lower house.
0: ඩෙබ්‍රා ගෝක් SBS නිවුස් වෙතගෙන මේ වාර්තාව SBS සිංහල වෙනුවෙන් සම්පාදනය කළේ දිනේෂ් ලියනගේ.
8: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
9: Starting a new life in Australia isn't easy.
10: A lot of companies have rejected me.
11: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
9: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
12: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
13: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
14: SBS Audio.
15: ඔබට අවශ්‍ය රිද්මේ හඳුනා ගන්න play button එක ක්‍රියා කරන්න.
16: Tremble hold on.
17: SBS Chill.
18: SBS Pop Asia. Non-stop Asian pop.
19: Can you describe that feeling for people who haven't experienced it?
20: SBS Hindi උපලබ්ධ කරවාတာ ہے.
21: Far from the partisan politics.
22: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් දෙනෙන ප්‍රවෘත්ති සමග ඔබේ සිතේ කිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්ින් SBS Audio app download කරගන්න.
14: sbs.com.au/audio.
0: හොඳයි දැන් වෙලාව 11:16යි ඔබ නැවතත් SBS සිංහල සජීවී වැඩසටහන සමගින් ඉතින් විලාමෙන් අනතුරුව දැන් අපි සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් මොනවද කියලා හොයලා බලන්න ඉතින් පසුගිය සතියන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සුවිශේෂී පුවත් ඔබ වෙතගෙන ඉන්න මාධ්‍යවේදී මනෝජ් උදටියවල ශ්‍රී ලංකාවේ සිට සූදානම් වෙමින් ඉන්නවා හොඳයි එහෙනම් අපි දැන් යමු වෙමු මෞබිමෙන් පුවත් විශේෂාංගයට
23: මෞබිමෙන් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න
24: අද මේ මාසයේ 11 වෙනිදා ගෞරව සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම්ද සවදාන යොමු කරන මෞබිමෙන් පුවත් විශේෂාංගය දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ දැන් ආරම්භ වෙලා තියෙනවා. අපි දන්නවා 2013 අවුරුද්දේ ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුවේදී ඇමරිකන් ඩොලර් මිලියන 2ක් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් තමයි ආරක්ෂිත බන්ධනාගාරගත කරලා මේ 5 වෙනිදා මුදා හැරුණා. අපකොන්දේශී සම්පූර්ණ කරන්න ඥාතීන් බවට ව්‍යාජ ලෙස හංගවල පුද්ගලයන් දෙදෙනෙක් ඉදිරිපත් කරලා තිබුණා. ඉන් අනතුරු අධිකරණයේ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා නඩු විභාගයේ අවසන් වෙනකන් ආරක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා අල්ලස් කොමිසම ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට අනුව යලිත් වරෙන් තුනිකුත් කරා. ඒ අනුව පහුගිය 8 වෙනිදා මියගොස් තිබුණු දවසේ ඔහු අධිකරණයේ හමුවේ පෙනී ඉන්න නියමිත වෙලා තිබුණා. කොමනත් ඔහුගේ මරණයට නිශ්චිත හේතුව මොකක්ද කියලා සොයාගන්න ඔහුගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරලා තිබුණා. ඒ වගේම මේ මරණය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල විශේෂඥ අධිකරණ කමිටුවක් පත් කරලා තිබුණා. කොටුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන්නු නියෝගයකට අනුව තමයි මේ පත් කිරීම සිද්ධ කරලා තිබුණේ. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී සිද්ධ කරන්න කටයුතු කරා. කොමනත් ඊයේ දවසේ ඔහුගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිද්ධ කළා. කොමනත් ගෙලවලලාගෙන මේ යන්නට ඇතයි සැක කරනු මේ මරණය පිළිබඳ විමර්ශන මේ වෙනකොට අපරාධ කොට්ටාසයට බාර දීලා තිනවා. කොළඹ අපරාධ කොට්ටාසයට විවිධ කණ්ඩායම් මේ ස්ථානයට ඇවිල්ලා අවසන් ගෞරව දැක්වුවා. මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයාත් පැමිණි අවස්ථාව සංස්ථාවේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා ලබන 12 වෙනිදා අල්ලස් කොමිසමෙන් කරපු කැඳවීමට අනුව ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන්න යන සූදානම්ද කියලා මහින්ද රාජපක්ෂේ ජනාධිපතිවරයා කිව්වේ ඒ කැඳවීමක් නිසා යන්න අවශ්‍යයි කියන දේ ඔහු සඳහන් කළා. අපි බලමු මේ නඩු විභාගය ඉදිරියට කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වේවිද කියලා. කොමනත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා එල්ල වුණු කපිල චන්ද්‍රසේන දැන් ජීවතුන් අතර නැහැ. ගොවි ජනතාවට වගා කටයුතු සඳහා පොහොර ලබා දීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා. පොහොර ගැන විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්ුණා. එහිදී ලාල්කාන්ත විෂයභාර ඇමතිවරයා මෙවැනි අදහසක් ප්‍රකාශ කළා.
1: දැනට යල් කන්නයට අදාළ කරන පොහොර රට තුල තිබෙනවා. ඒවා බෙදා හරිමින් තිබෙනවා මේ වෙනකොට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා. ඒ අනුව බැලුවම රට තුල කිසිදු ආකාරයක යල් කන්නේ කුමන හෝ භෝගයකට පොහොර පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. පොහොර පිළිබඳව අසත්‍ය ප්‍රකාශ බොහෝ ප්‍රමාණයක් රට තුල විවිධ පාර්ශ්වයන් ගොඩනගනවා. ඒවා සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නවා.
24: මේ මතුවී තිබෙන පොහොර ගැටලුව ආරම්භය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දවසේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරා. මේ ඒ පිළිබඳව අදහස් පළ කරපු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා
2: වර්තමානයේ බරපතල පොහොර හිඟයක් ක්‍රියාත්මක වෙනවා. යූරියා, MOP, TSP පොහොර හිඟය උග්‍රයි. ඒ වගේම පොහොර මිල දරා ගන්නට බැරි ආකාරයට ඉහළ ගිහිලා තිබෙනවා. සාධාරණ ස්ථාවර මිලක් ගොවි ජනතාවට ලැබෙන්නේ නැහැ. මතක තබා ගන්න, ඔබ වර්මක් ලබා ගත්තේ ගොවි ජනතාව රජකරුණායි කියලා. නමුත් අද ඔබ කරන්නේ ගොවි ජනතාව සදාකාලික දුප්පත් භාවයේම තැබීමයි. ඔබ ගොවියව රවට්ටලා ගොවියට කියන්න පුළුවන් බොරු ටික ඔක්කොම කියලා ඔබ රජ වෙලා හමාරයි. හැබැයි රජ කරනොයි කියපු ගොවි ජනතාව අසරණ වෙලා හමාරයි.
24: මහජන උපයෝගිතා කොමිසම යළිත් විදුලි ගාස්තු ඉහළ දමන්න අවසර ලබා දීලා තිබුණා. අද ඉඳලා මේ ගාස්තු සංශෝධනය සිද්ධ වෙනවා. මේ අවුරුද්දේ දෙවන තුන්වන කාර්තු වෙනුවෙන් විදුලි පරිභෝජනයේ එකක 180ට වැඩි කාණ්ඩවලට 18%කින් විදුලි ගාස්තු ඉහළ දාන්නයි මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දීලා තියෙන්නේ. ගල්ලඟුරු සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන වෙලාවක තමයි මේ ඉහළ දැමීම සිද්ධ වෙන්නේ. ඊයේ දවසේ මාතරදී ඒකාබද්ධ විපක්ෂයේ ජනහමුවක් පැවැත්ුණා. මේ ඒ පිළිබඳව පාටලි චම්පිකරණවක හිටපු ඇමතිවරයා පළ කළ අදහස්.
16: මේ විදුලි බිල වැඩිවීමත් එක්ක ඔවුන් කරලා තියෙනවා බරපතල වංචා දෙකක්. පළවෙනි එක තමයි මේ ගල්ලඟුරු නිසා කිසිදු ආකාරයකින් බලශක්ති අඩුවක් වෙන්නේ නැහැ කියලා පට්ටපල් බොරුවක් යෝජනා කරලා තියෙනවා. එහෙමනම් අන්තිමට ගල්ලඟුරු පාඩුවෙන් එන කෝටි ප්‍රකෝටි ධනය ගෙවන්න යන්නේ කවුද? මේ රටේ මහජනයයි ගෙවන්න යන්නේ. මේ ඔබ අහු වෙලා තියෙන්නේ මාරක උගුලකට ඔබත් අපත් කිසිම කෙනෙක් නොදන්න කණ්ඩායමක් පැලවත්ත ඉඳන් මේ රට අද ඇදගෙන යන්න හදනවා JVP ඔන්ලි තනි පක්ෂ ඒකාධිපතිත්වයකට.
24: ඒ දවසේ ලෝකයේ යම් ආකාරයකට අවධානය යොමු වුණු කාරණයක් තමයි තලපති විජේ, එමන් නැත්නම් ජෝෂප් විජේ තමිල්නාඩු මහමැතිදුරේ දිවුරුම් දීමේ සිද්ධිය. මේ දිවුරුම් දීම අල්ලලා ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාත් තමිල්නාඩු නව මහමැතිවරයාට සුබ පැතුම් එක්කාසු කරලා තිබෙනවා. එක්ස් ගිනුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා කියලා තිබුණා ශ්‍රී ලංකාවත් තමිල්නාඩුවත් අතර ඓතිහාසික සංස්කෘතික වගේම ව්‍යවසාය සහ පාරම්පරික සම්බන්ධතාවලින් බැඳිලා තියෙනවා. ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර වඩාත් සමීප සම්බන්ධතා ශක්තිමත් කරන්න, හවුල්කාරීත්වය ගොඩනගා ගන්න අඛණ්ඩව කටයුතු සිද්ධ වෙන නිසා අනාගතයේදී විශාල ආර්ථික පොරොන්දුවක් මෙන්ම අවස්ථාවනොත් තියෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබෙනවා. ශක්තිමත් ඉන්දු ලංකා හවුල්කාරීත්වය ඇතුළේ වැඩි සමෘද්ධියක් සහ ප්‍රගතියක් සඳහා එක්ව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලත් අනුරකුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමිල්නාඩු මහමැතිවරයා විදිහට දිවුරුම් දුන්නු තලපති විජේ, එමන් නැත්නම් ජෝෂප් විජේ හට සුබ පැතුම් පණිවිඩයක් එක්ස් ගිනුමේ සටහනක් මගින් එක් කරමින් සඳහන් කරලා තිබුණා. මාරියා කැස්ටිලෝ යුරෝපා සංගම් බාහිර ක්‍රියාකාරකම් සේවයේ ඉන්දු පැසිෆික් කලාපය සඳහා වුණු යුරෝපා සංගම් විශේෂ නියෝජිත වරිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙනවා. එහිදී විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා හමු වෙලා තිබුණා. බ්‍රසල්ස් වල පැවැත්වුණු 4 වන යුරෝපා සංගම් ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයේදී ඇති වුණු සාකච්ඡා මත පදනම් වෙලා මේ හමුවේදී අදහස් හොමාරු කරගෙන තිබෙනවා. ඉන්දියානු සාගරය සහ ඉන්දු පැසිෆික් කලාපය තුළ ලංකාවේ උපායමාර්ගික වැදගත්කම ගෝලීය සම්බන්දතා වෙළඳාම සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබෙනවා ඒ වගේම බලශක්ති ආරක්ෂාව ගෝලීය සම්බන්දතා ආරක්ෂා කිරීම පිළිබඳවත් දෙපාර්ශවයේ අදහස් හුවමාරු කරගෙන තියෙනවා මැද පෙරදිග වර්තමාන තත්වය බලශක්ති ආරක්ෂාව වෙළඳාම සංචාරක ව්‍යාපාරය ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි ඇති වෙලා තිබෙන බලපෑම් ගැන අවධානය යොමු වෙලා තිබෙනවා කොමුණත් මැයි 9 වෙනිදා සමරන යුරෝපීය දිනය වෙනුවෙන් විශේෂ නියෝජිත වරියට සහ ඇගේ දූත පිරිසට සුබ පැතුනුත් ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා එක්කාසු කරලා තිබෙනවා මේ හමුවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කොළඹ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීනුත් එක්කාසු වෙලා තිබෙනවා එසේනම් මෙලබෙන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළඹෙන සිකුරාදා දිනේ මෞමිමෙන් පුවත් විශේෂාංගෙන් නම් වන බලාපොරොත්තු වෙයි සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල
23: මෞමිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්

0: සමගින් ඉතින් විරාමෙන් අනතුරුව අපි සුවිශේෂී විශේෂාංගයක් ගෙනෙන්න තමයි සූදානම් ඉන්නේ විශේෂයෙන්ම දැන් මේ ඊයේ දිනේට එදුණනේ මව්වරුන්ගේ දිනේ ඉතින් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් SBS සිංහල සේවය සැකසූ විශේෂාංගයක් ඔබ වෙත ගෙනෙන්න අපි දැන් සූදානම් වෙනවා
1: මාතෘත්වයට උපහාර පිදීම උදෙසා ලොව පුරා බොහෝ රටවල මැයි මාසයේ සෑම දෙවැනි ඉරිදා දවසකම මවරුන්ගේ දිනය සමරනු ලබනවා. අම්මා කෙනෙක් මවක් යන භූමිකාවේ වගකීම් දරන මවරුන් පමණක් නෙවෙයි ඕනෑම සුවිශේෂී කෙනෙක් වෙනුවෙන් සිය ගෞරවාදරය දැක්වීමට අපට මේ දවස යොදා ගන්නට පුළුවන්. එළඹෙන ඊරු දින ඔස්ට්‍රේලියාවේ සමරනු ලබන මවරුන්ගේ දිනය සනිටුහන් කරමින් SBS සිංහල ගුවන්විදුලියෙන් අපි අද විශේෂ සාකච්ඡාවක් ගෙනීමට සූදානමින් ඉන්නේ. අද වෙන විට අපේ ලෝකයේ තාක්ෂණය අතිවේගීව දියුණු වෙමින් පවතිනවා. ඉතින් මේ දියුණු වෙන තාක්ෂණය මව් පදවියට නැත්නම් මාතෘත්වයේ වගකීම් වලට බලපාන්නේ කොයි ආකාරයකින්ද කියන කාලිනව වැදගත් කාරණයක් සාකච්ඡා කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ මේ සාකච්ඡාවට අද දවසේ එකතු වෙන්නේ මෙල්බර්න්හි ගුරුවරයක් ලෙස සේවය කරන ස්වේතකී මුණසිංහ. ඉතින් ස්වේතකී ආයුබෝවන් කියලා පිළිගන්න ඔබව SBS සිංහල ගුවන්විදුලියට.
2: ආයුබෝවන් අතිනේ.
1: ඔව් ස්වේතකී. මේ මව්වරුන් සහ දරුවන් අතර බැඳීමට ඔවුන් අතර අන්තර් සම්බන්ධතාවයට මේ නූතන තාක්ෂණයෙන් තියෙන කොයි වගේ බලපෑමක්ද?
2: ඔව් අතේ මේ දැන් තාක්ෂණය කියනකොට ඉස්සෙල්ලාම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් පළවෙනියටම පටන් ගන්නවා මේ බේබි සෙන්ටර් කියලා ඇප් එකක් තියෙනවා ඔස්ට්‍රේලියාවේ. එතකොට ඒ ඇප් එකෙන් තාක්ෂණය කෙනෙක් ඉස්සෙල්ලාම අම්මා කෙනෙක් ඔන්න දරුවෙක් ලැබෙන්න ඉන්නකොට පළවෙනි පියවර තියෙන තැන තමයි එතන. ඉතින් අපිට ඔන්න එතන එන්නේ දෙකේ සම්බන්ධයක් පටන් ගත්තා. හොඳද? දැන් එතනදී ඇත්තම බේබි සෙන්ටර් එකෙන් දරුවා ලැබෙන්න ගන්න පළවෙනි මොහොතේ ඉඳන් දරුවත් එක්කම බේබි සෙන්ටර් එකෙන් පෙන්නුම් කරනවා කොච්චර දුර යනවද කොහොමද දරුවගේ වැඩිම ඔය සියල්ල. දරුවේ මේ ලෝකෙට බිහි වුණාට පස්සේ තාක්ෂණය දැන් කොහොමද මේ අම්මා අර දරුවත් එක්ක අර ආපු ගමන ඔන්න දැන් තාක්ෂණය කියන ටිකක් පොඩි තීරණාත්මක තැනකට එනවා. ස්මාර්ට් ෆෝන් එක එහෙම නැත්තම් අපි ගත්තොත් අයිපෑඩ් එක. හැබැයි පුංචිම කාලේ මාසෙක දෙකක වගේ ඉඳන් අම්මලා පුරුදු වෙන්න පටන් ගන්නවා. අම්මලා ගොඩක් නිදහස හොයන්න පටන් ගන්නවා. අර මාස 9ක කාලයක් ඒක ඒ හිටපු බරෙන් නිදහස් වෙලා ඔන්න දැන් දරුවා ලැබුණට පස්සේ අම්මට පොඩි පහසුවක් වෙනවා දරුවට ස්මාර්ට් ෆෝන් එකක් දීලා දරුවෝ නලව ගන්න තැනට ආරම්භ කරනවා. ඔන්න එතනින් පටන් ගන්න එක තමයි භයානකම සහ තීරණාත්මක සහ දරුවන් සහ මව්වරුන් අතර තියෙන මේ අන්තර් සම්බන්ධය මේ තියෙන බැඳීම නැති කරන්නත් පුළුවන් වෙන්නේ යම් දවසකදී ඒක. මොකද හේතුව මේ ස්මාර්ට් ෆෝන් එක මාස කීපයක ඉන්න දරුවාගේ අතට දීපු පළවෙනි මොහොතේ ඉඳලා මේ දරුවාගේ යාළුවා වෙන්නේ අතිනි ස්මාර්ට් ෆෝන් එක. මේ තාක්ෂණය කියන එක කුඩා කාලෙක දුන්නාම දරුවා දන්නේ නෑ මේකේ ලිමිට් එකක් නේ. කියන්නේ මේකේ කොයිතරම් දුරට මේ පාවිච්චි කළ යුතුද නැද්ද, මේක පාවිච්චි කළ යුතු විදිහ මොන වගේද, දරුවා දරුවට ඕන විදිහට ෆෝන් එකත් එක්ක ගත කරන මේ තාක්ෂණික උපකරණයත් එක්ක ගත කරන කාලය වැඩි වෙනවා. එතකොට හිතන්නකො අම්මා කෙනෙක් ඔය දරුවෙකුයි මීට වසර 30කට කලින් තිබිච්ච මව සහ දරුවෙකු අතර තිබිච්ච සම්බන්ධය කොහොමද? කතන්දරයක් කියා දෙනවා දරුවට, දරුවට සින්දුවක් කියා දෙනවා, එහෙම නැත්නම් දරුවත් එක්ක සෙල්ලම් කරනවා, ගමනක් යනවා, එළියට බහැලිවලා දරුවට වටපිට පරිසරය ගැන කියා දෙනවා. භූමි අන්තර් සම්බන්ධතාවේ දරුවාගේ හොඳම යහළුවා බවට හෝ තමන්ගේ බොහොම ළඟම තමන්ගේ මේ මව කියන කෙනා මේ මගේ හොඳම කෙනා, මේ මෙයා තමයි මම පුංචි කාලේ මේ මගේ අම්මත් එක තමයි මම මේ හැම ගනුදෙනුම කළේ. එතකොට මට එයා තමයි මගේ විශ්වාස කළ හැකි පුද්ගලයා කියන ඒ කාරණාව අද වෙනකොට නෑ අතිනේ. අද වෙනකොට විශ්වාස කළ හැකි පුද්ගලයා තාක්ෂණික උපකරණේ. තාක්ෂණික උපකරණේ නැති වුණොත් සියල්ල අවසන් වෙන තැනකට ඇවිල්ලා තියෙනවා. මවක් සහ දරුවෙකුගේ සම්බන්ධය ඉතාම කනගාටුදායක ආකාරයකට වෙනස් කරලා තියෙනවා වර්තමානයේ වෙනකොට. ඒක හරිම කණගාටුදායකයි ඇත්තටම.
1: ඔව් සත්‍යකි. අපේ මේ සමාජ මාධ්‍ය ජාල භාවිතයත් හරිම සුලභයිනේ. ඒ වගේම අත්‍යවශ්‍ය කාරණයක් බවටත් ඒක පත් වෙලා තිබෙනවා. ඉතින් මව්වරුන්ටත් ඒක පොදුයි. ඉතින් මේ මාතෘත්වයට අම්මා කියන තමන්ගේ මේ භූමිකාවට මේ සමාජ මාධ්‍යවල බලපෑම කොයි වගේද?
2: සමාජ මාධ්‍ය කියන එක අතිනි මම කියන්නේ නෑ සමාජ මාධ්‍ය කියන එක අනවශ්‍යයි කියලා. මේ සියලු දේවල් එකයි වර්තමානයේ වෙනකොට මේ ජීවන රටාව දැන් හැදිලා තියෙන එක. මේක දැන් මේ ගොඩ නැගිලා තියෙන ආකාරය ඒක අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මම කොයි ආකාරයටද මේ සමාජ මාධ්‍ය කියන එක පරිහරණය කරන්නේ කියන එක මත ඒ දිහා බලලා තමයි දරුව තීරණය කරන්නේ. මේ විදිහට තමයි මමත් මේක පාවිච්චි කරන්න වෙන්නේ. මම මේක දිහා සෑහෙන වෙලා තනියම බල බල බලමින් තමන්ගේ විනෝදය පවණක් හිතනවාද එහෙම නැත්නම් මේ තියෙන සමාජ මාධ්‍ය මෙන්න මේ කාරණාව ඔයාට වැදගත්, මෙන්න මේ කාරණාව ඔයාට වැදගත්, මෙන්න ලෝකෙ මෙහෙම දෙයක් අද වෙමින් පවතිනවා, මෙන්න මේකයි ඔයාට මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ, මේවයි අපි බැලිය යුත්තේ. අපි හිතමු මේ කාරණාව අතිනේ දරුවෙක්ට දවසක් දෙකක් මාසයක් අවුරුද්දක් අවුරුදු දෙකක් තුනක් මවක් මේ විදිහට දරුවාට මඟ පෙන්වමින් යනකොට සමාජ මාධ්‍ය හෝ මේ කියන භාවිතය සම්බන්ධයෙන් දරුවෙක් ඉබේම තේරුම් ගන්නවා, හරි මෙන්න මේකයි හරි, මෙන්න මේකයි වැරදි. ඒ නිසා තමන් මේක හැම වෙලාවම නිවෙස් තුළදී පරිහරණය කරනවා නම් සැලකිලිමත් විය යුතු සහ ඉතාම පරිස්සම් විය යුතු කාරණාව තමයි තමන් කොයි ආකාරයකට කොයි තරම් වෙලාවක් මේකත් එක්ක ඉන්නවද.
1: ඔව් ශ්‍රවතී, මේ තාක්ෂණය සමග තමන්ගේ දරුවන් හදාවැඩා ගැනීමට ඔවුන් ආරක්ෂා කර ගැනීමට මවවරුන්ට තියෙන අභියෝග මොනවද? අපි ඒ ගැනත් සාකච්ඡා කරමු.
2: අද වෙනකොට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් තමයි තාක්ෂණික උපකරණ කියන එක කොයි විදිහටද අපි ලිමිට් කරන්නේ, කොයි තැනද සීමාව, කොතනද මේකේ බවුන්ඩරි එක. අපි හැම වෙලාවම දරුවෙක්ට දෙන්න ඕනේ අතින් බවුන්ඩරි එකක්, يعني සීමාවක් දෙන්න ඕනේ. මේ සීමාව මෙච්චරයි, මෙතනින් එහාට ඔයාට මේක කරන්න බෑ. ඒ සීමාව අපිට දෙන්න පුළුවන් වෙන්නේ අපි හැම වෙලාවම දරුවත් එක්ක යන අවදීන් ඉඳීම මේ ගමනෙන් අතින්. මොකද හේතුව තාක්ෂණික උපකරණ කියලා කියන්නේ එක එක එක පොඩි බොහොම සියුම් තැනක් තියෙන. මේ බොහොම සියුම් තැනින් එහාට පැනනහම මේ ඇතුළත තියෙන්නේ ඉතාම දරුණු ආකාරයක්. සමාජ මාධ්‍යකින් තමන්ගේ දරුවාගේ ජීවිතය මානසික රෝගී තත්ත්වයකට හෝ එහෙම නැත්නම් එතනින් එහාට ගිය අවදානම තත්ත්වයකට පත් කරගන්නවාද, එහෙම නැත්නම් තමන්ගේ දරුවා සොඳුරු කෙනෙක් කරගන්නවාද කියන එක අම්මා තමයි තීරණය කරන්න වෙන්නේ. අම්මා කියන කෙනාට තමයි අතින් හැම වගකීමක්ම පැවරලා තියෙන්නේ ඇත්තටම.
1: ඔව්. ඉතින් මේ දරුවන් හදා වඩා ගැනීමේදී මව්වරුන් ඵලදායී ආකාරයට මේ තාක්ෂණය යොදා ගන්නේ කොහොමද? අවසාන වශයෙන් අපි ඒ ගැනත් සාකච්ඡා කරමු.
2: අධ්‍යාපනික ඇප්ලිකේෂන්ස්, এডুকেෂන් ඇප්ලිකේෂන්ස් අපිට දාගන්නත් පුළුවන්. ගේමින් ඇප්ලිකේෂන්ස් දාගන්නත් පුළුවන්. මව තීරණය කරන්න අපි දාගන්න ඕනි කෝකද, දරුවට දාගන්න ඉඩ දෙනවද අරක. එහෙම නැත්නම් මේ තියෙන තාක්ෂණය කියන එක හොඳට භාවිතා කරන්න කියන එක, හොඳ ආකාරයට භාවිතා කරන එක වගකීම සම්පූර්ණයෙන් පැවරලා තියෙන්නේ මවකට. මොකද මවක් තමයි හැම වෙලාවෙම දරුවෙක්ගේ ගතිගුණ හරි අධ්‍යාපනික දේවල් හරි එහෙම නැත්නම් දරුවෙක්ට යා යුතු මාර්ගය පෙන්වා දීම ඇතුළු මේ සියල්ලේ බර දරන්නේ මවක්. මවක් විදියට තමන් හොයලා බලලා මේ දේ හොඳයි කියන එක තීරණය කරන්න මවකට පුළුවන්. ඒ නිසා මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මම සියලුම මව්වරුන්ට කියන්නේ තමන්ට මේක කරන්න පුළුවන්. මොනතරම් කාර්ය බහුල වුණත් තමන්ට තමන්ගේ දරුවත් එක්ක මේ යන ගමන බොහොම පහසුවෙන් යන්න තමන්ට උමනා ආකාරයට හරිගස්ස ගන්න, සකසා ගන්න කරන්න පුළුවන්. කරන්න බැරි නෑ අපි. තාක්ෂණය දියුණුයි, තාක්ෂණය හොඳයි, තාක්ෂණය නරක් කරගන්නේ අපිම තමයි.
1: ඔව්, මව්වරුන්ගේ දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලියේ ඔබ වෙත කෙන විශේෂ සාකච්ඡාවෙන් අද දවසේ අප සාකච්ඡා කරමින් පසු වුණේ නූතන තාක්ෂණය මව් පදවියට බලපාන්නේ කොයි ආකාරයකින්ද යන කාරණය සම්බන්ධව. අද මේ සාකච්ඡාවට මෙල්බන්හි ගුරුවරියක් ලෙස සේවය කරන ස්වෙතකී මුණසිංහ අප සමග සම්බන්ධ වුණා. ස්වෙතකී, ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඉතාමත් වැදගත් කරුණු කාරණා රැසක් අපේ මව්වරුන් වෙනුවෙන් තිරණය කිරීම සම්බන්ධයෙන්.
2: බොහොම ස්තුතියි අතිනි.

0: නෙගටිව් ගියරින් කියන දේ ගැන අපිට ඇහෙනවා මේ දවස්වල මේ ගැන ලොකු කතා බහක් ඕස්ට්‍රේලියාවේ තියෙනවා. ඉතින් මේ නිසා වගේම ඕස්ට්‍රේලියාවේ දේපළ ශාස්ත්‍රය ගැනත් විවිධ පාර්ශව විවිධ මතධර්ම නිසා අද අපි SBS සිංහල සේවෙන් මේ නෙගටිව් ගියරින් කියන්නේ මොකක්ද සහ මේ සඳහා රජය මගින් සිද්ධ වෙන වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ දේපළ වෙළඳ පොළට බලපාන්නේ කොහොමද කියලා හොයලා බලන්න කල්පනා කරා. ඉතින් මේ ගැන අපිව දැනුවත් කරන්න මේ කතා බහට අපිත් එක්ක අද එකතු වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් වලින් වරලත් පළපුරුදු දේපළ නියෝජිතවරයෙකු සහ දේපළ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්නත්, ඒ වගේම පළපුරුදු වරලත් ගණකාධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කරන දුලි ජයවර්ධනත්. හීරෝ දුලි, අයිබෝන්. හොඳයි, මම මුලින්ම දුලිත් එක්ක තමයි කතා බහ කරන්න දවසේදී කල්පනා කරන්නේ මොකක්ද මේ නෙගටිව් ගියරින් කියන්නේ කියලා ටිකක් පැහැදිලි කරගන්න. දුලි, අපි මේ නෙගටිව් ගියරින් කියන්නේ මොකක්ද කියන දේ ගැන ටිකක් පැහැදිලි කරගෙනම කතා බහට ප්‍රවේශයක් ගමු.
1: ඔව් නිපුන, නෙගටිව් ගියරින් කියලා කියන්නේ අපි දැන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගත්තම ඒකේ එන ඉන්කම් එක, ඒ කියන්නේ එකෙන් එන ආයෝජනය, රෙන්ටල් ඉන්කම් එකට වඩා ඒ ප්‍රොපර්ටි එකේ, ඒ ප්‍රොපර්ටි එක මැනේජ් කරන්න යන වියදම, ඒ වියදම වැඩි නම් ඉන්කම් එකට වඩා ඒ එන ප්‍රමාණය තමයි අපි නෙගටිව් ගියරින් බෙනිෆිට් එකක් හැටියට තමන්ගේ ඉන්ඩිවිජුවල්, ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික ටැක්සබල් ඉන්කම් එකෙන්, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ටැක්ස් කරන ඉන්කම් එකෙන් අපි අඩු කරනවා මේ ගාන. ඒ කියන්නේ අපිට දැන් රෙන්ටල් ඉන්කම් රෙන්ටල් ප්‍රොපර්ටි එකකින් ඩොලර් 10,000ක් තියෙනවා නම් වැඩිපුර වියදම ඇවිල්ලා ඒ 10,000 අපි ඒ ටැක්සබල් ඉන්කම්ෙන් අඩු කරනවා. ඒක අඩු කරනකොට අපි ගෙවන ටැක්ස් ප්‍රමාණය අඩු වෙනවා ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකට.
0: හොඳයි දුලි, දැන් මේ සඳහා වෙන ප්‍රතිසංස්කරණ මොනවද ඒ ගැනත් කියමු.
1: මේ නෙගටිව් ගියරින් රිෆෝම්ස් මේ මැයි 12 වෙනිදා හුඟක්ම අපිට හිතෙන්නේ මේගොල්ලෝ මේ යෝජනා කරලා තියෙන්නේ කැප් එකක් කියන්න. ඒ කියන්නේ ඉන්වෙස්ට කෙනෙක්ට ගන්න පුළුවන් බෙනිෆිට් එක ප්‍රොපර්ටිස් එකකට නැත්තම් දෙකකට පර් ඉන්වෙස්ට කැප් එකක් ගේන්න. ඒ කියන්නේ තමන්ට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් 3-4ක් තියෙනවා නම් ඒ 3-4ටම නෙගටිව් ගියරින් බෙනිෆිට් එක නොදී ඒකෙන් ප්‍රොපර්ටි එකකට නැත්තම් දෙකකට විතරක් ඒ කැප් එකක් ගේන්න තමයි ප්‍රොපෝස් වෙලා තියෙන්නේ. අනිත් එක තමයි මේක රිස්ට්‍රික් කරන්න හදනවා අලුතෙන් හදන ගෙවල් වලට. ඒ කියන්නේ නිව්ලි කන්ස්ට්‍රක්ටඩ් ඩ්වෙලින්ග්ස් වලට තමයි මේක ලිමිට් කරන්න හදන්නේ. rather than old houses, ඒ කියන්නේ පරණ establish ගෙවල් ගන්නවට වඩා මේක ફોકસ කරන්න යන්නේ අලුත් ගෙවල් වලට විතරක් දෙන්න. එතකොට මේකේ එතකොට දැන් කවුරු කර හිතන්න පුළුවන් දැන් අපි ගත්ත ප්‍රොපර්ටිස් වලට මොකද්ද වෙන negative gearing benefit එකක් හම්බෙනේවට. ඒකට මේගොල්ලෝ අපි හිතනවා suggest කරලා තියෙනවා, propose කරලා තියෙනවා budget එකේ මේකට grandfathering effect එකක් එයි කියලා. ඒ කියන්නේ existing properties වලට තවම මේ negative gearing benefit එක දෙයි. But අලුතෙන් ගන්නේවට විතරක් මේ අලුත් rules apply වෙයි කියලා හිතලා. ඒක තමයි අපි හිතන්නේ එහෙම වෙයි කියලා.
0: මෙල්බර්න්හි වරලත් පළපුරුදු ගණකාධිකාරීවරයෙකු වන දුලි ජයවර්ධනත් එක්ක තමයි කතා බහ කරේ. මම දැන් මෙල්බර්න් වල පළපුරුදු දේපළ නියෝජිතවරයෙකු සහ දේපළ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්නත් එක්ක තමයි කතා කරන්න යන්නේ. හීරෝ, අපි දන්නවා දැන් මේ දෙයින් විවිධ ප්‍රතිලාභ ලබන පිරිසක් ඉන්නවා, විශේෂයෙන්ම නෙගටිව් ගියරින් වලින් වැඩිපුරම ප්‍රතිලාභ ලබන්නේ කොයි වගේ පිරිසක්ද? මේ ගැන කැමැති මන් දැනගන්න.
2: ඔව් නිපුන, මේක හොඳ ප්‍රශ්නයක්. දුලි කිව්වා වගේ නෙගටිව් කියරින් වලින් වැඩිපුර බෙනෆිට්ස් ලබන්නේ මෙහි වැඩියෙන් ටැක්ස් ගෙවන කට්ටිය. ඒ කියන්නේ වැඩියෙන් ටැක්ස් ගෙවනවා කියන්නේ හයි ඉන්කම් එකක් ඈර්න් කරන කට්ටිය. බිස්නස්මන් ලවෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජොබ්ස් කරන කට්ටිය වෙන්න පුළුවන්. නමුත් වැඩියෙන් ටැක්ස් ගෙවනවා නම් ඒගොල්ලට පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් අරන් ඒවා රෙන්ට් අවුට් කරලා ඒ වගේ එන costs, management fees, insurance, water rates, council rates, ඊටමතරව ඒ properties වල තියෙන depreciation එක ඔය ඔක්කොම cost එකක් හැටියට declare කරන්න පුළුවන් tax department එකට. ඊට පස්සේ ඒගොල්ලෝගේ taxable income එක අඩු කරගන්න පුළුවන් අර cost එකක් හැටියට කියලා දාලා. ඒකයි කට්ටිය මේ income එක වැඩි වෙන rental properties තව වැඩියෙන් ගන්නෙ. ඉතින් මේකට අමතරව තව developers-ලා builders-ලා හැම ගෙවල් හදලා විකුණ ගන්න බැරුව හෝල්ඩ් කරන කට්ටියටත් මේක බලපානවා. මොකද ඒගොල්ලොත් රෙන්ට් අවුට් කරලා ගෙවල් තියාගෙන ඉන්නවා. ගොඩක් ඩිවලොපර්ස්ලාට මේ විකුණ ගන්න බැරි ගෙවල් ගොඩක් රෙන්ට් අවුට් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලොටත් මේ නෙගටිව් ගියරින් කියන බෙනිෆිට් එක තියෙනවා.
0: හොඳයි හීරෝ දැන් ඔස්ට්‍රේලියාවේ දේපළ මිල ගණන් කුලී නිවාස මිල ගණන් ගොඩක් ඉහළයි. ඉතින් හීරෝ මේ නෙගටිව් ගියරින් වෙනස්කම් වලින් මේ වෙදී ඔස්ට්‍රේලියාවේ ඉහළ නිවාස මිල ගණන් වලට බලපෑමක් සිද්ධ වෙනවද? ඒ කොහොමද? ඒ ගැන අවසන් වශයෙන් කියමු.
2: අලුතෙන් ඉස්සරහට හදන ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් වලට හරි එහෙම නැත්නම් ඉන්වෙස්ටර්ස්ලාට තියෙන ගෙවල් වලට කැප් නෙගටිව් ගියර් කරන්න පුළුවන් කැප් එකක් දැම්මොත් එහෙම දුලි කිව්වා වගේ ඒ කියන්නේ ගෙවල් 10ක් විතර තියෙන එක්කෙනෙක්ට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් ගෙවල් එකක් හරි දෙකක් වලට විතරයි නම් නෙගටිව්ලි ගියර් කරන්න පුළුවන්. බොහෝ දුරට ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා එක්කෝ ගෙවල් හදන එක නවත්තයි එහෙම නැත්නම් ඒගොල්ලෝගේ ප්‍රොපර්ටි පෝට්ෆෝලියෝ එකෙන් දෙකක් හරි තුනක් හරි තියාගෙන අනිත් ඒවා විකුණයි. ඉතින් මේ එහෙම වුණාම වෙන්නේ රෙන්ටල් ප්‍රොපර්ටිස් සප්ලයි එක අඩු වෙනවා. එතකොට රෙන්ටල් ප්‍රොපර්ටිස් තියෙන ප්‍රමාණය අඩු වෙනවා මාකට් එකේ. එහෙම වෙද්දී රෙන්ටල් දැන් තියෙන රෙන්ටල් ක්‍රයිසිස් එක තව වර්සන් වෙයි කියලා තමයි මගේ අදහස තියෙන්නේ. ඒ කියන්නේ සප්ලයි එකට අනුව ඩිමාන්ඩ් එක කියන්නේ ඩිමාන්ඩ් එක වැඩි නම් සප්ලයි මදි නම් රෙන්ට් ඉහළට යයි කියලා තමයි මං හිතන්නේ. එහෙම වුණොත් එහෙම හැබැයි ඒක දිගු කාලයක් තියෙන එකක්ද නැත්නම් ඒක ෂෝට් ටර්ම් එන එකක්ද කියලා කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මට හිතෙනවා අවුරුද්දක් දෙකක් පොඩ්ඩක් රෙන්ටල් මාකට් එකට බලපායියෝ කියලා. ඕක 1985 87 මේ తాවකාලික නෙගටිව් ගියරින් ඇබොලිෂ් කරා ඒගොල්ලෝ. ඒ කරපු දවස්වල රෙන්ටල් මාකට් එකට එෆෙක්ට් වෙලා තියෙනවා කියලා රෙකෝඩ්ස් වල මේ තියෙනවා මේ සිඩ්නි වලයි පර්ත් වලයි.
0: මේදී සම්පත්දායකින් පොදු කරුණු පිළිබඳව තමයි අවධානයක් යොමු කළේ. එක් එක් පුද්ගල තත්ත්ව අනුව මේ කරුණු වෙනස් වීමේ හැකියාවක් තිබෙන බවත් මතක් කරන්න ඕනේ. ඉතින් නෙගටිව් ගියරින් කියන්නේ මොකක්ද සහ මේ සඳහා වන වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළඳ පොළට බලපාන්නේ කොහොමද කියලා තමයි SBS සිංහල සේවෙන් අපි කතාබහ කරමින් හිටියේ. මේ ගැන අපිව දැනුවත් කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් වලින් වරලත් පළපුරුදු දේපළ නියෝජිතවරයෙකු සහ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්නත්, පළපුරුදු වරලත් ගණකාධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කරන තුලි ජයවර්ධනත්. එහෙමනම් හීරෝ දුලි ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැන අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්.
3: බොහොම ස්තුතියි නිපුණා.
4: බොහොම ස්තුතියි නිපුණා. අයිබෝන්.
5: හොඳයි. ඉතින් ඒ විශේෂංගයත් සමගින් අද වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් නැවතත් හෙට දිනේදී හමුන බලාපොරොත්තුවෙන් අද අපි ඔබෙන් සමු ගන්නවා. අද වැඩසටහන ඔබේ තිනා මම දිනේෂ් ලියනගේ. ඔබට සුබ දවසක්. අයිබෝන්.